0: නුවදිහේක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මේ ගාතුක.
1: ළමයි කෆහ ළමයි.

0: දිවහිFM 91.1 MHz දිවහිඟ මොණිෆු ෆිල්වැද්දේ නමුග අබදුවස්.
1: ලව එකක් වහ ලවයි.

0: ආදරෙන්.
1: මේ ප්‍රෝග්‍රෑම් ගමිගෙනස්තෙනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහ්මාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුස්සවා කන්තත අදි හේවාමල්තක ලිබෙනි විසවාබ් මි ෆොතුකවා දියුත හුෂාලා දේනි හසන් හලි
2: බිල්ත දක්කම් ෆසේ හගොතේ මියොත්ති ෆයිපේ ඇප් බිල්තක ගාර ජුම්ලා දදු ෆයිපේ ඇප් ට්‍රාන්ස්ෆර් කොල්ලා දෙන් හම හුරිහා බිල්තක ෆෑස දක්කා නිම්මලම් වි ෆෝන් ෆෙන් ගෑස් අදි මීඩියා නෙට් බිලකස් දෙක්කේනේ රීලෝඩ් රාස්ටස් නුනි ඩේටා පෙක්වස් නෙගේනේ මී හම ඩිජිටල් වෝලෙට දෙනෙම් මස් දෙබෑවෑරු බිල්නු දෙක්කිගෙන් ලාරිය වීනුවේ නේංගිගෙන් උලේක නුජේන හුරියා ඩිජිටල් පේමන්ටක ෆහිපේ මා ෆහි
3: හුකුරුදුවස් එකහෙරිකුන් එදුවහු රෝදහිෆුන් ජායිස නුම් හම කශවරුන් කීරිත නබීයා සල්ලොල්ලෝ හලේහි වසල්ලම් ගැරිහක් අබූ බකුරු සිද්දීක් රලියල්ලෝ හන්හ වෙදවැට ඇගති එ හිදු අබූ බකුරුගේ ෆාන් වනී මොලිවෙ හිතාමවෙරිවෙසි ෆහෙ කීරිත නබීයා සල්ලොල්ලෝ හලේහි වසල්ලම් හදීස් කුර වී තිබා දෙරවෙ මොලිය ෆවාතී තිමන් කලේගෙ ෆාන මි ෆෙනිව ඩෑගන්නවනී කීවෙහෙයි අබූ බකුරුගෙ ෆාන් දෙන්නෙ විය ඒ අල්ලෝහ්ගෙ රසූලායි ඊයේ අලුගණුගෙ බොඩු බේබේගෙ දරියෙග්ගෙ ගාතුගා වීමේ ඒනා මරං හාසිරුවා හාලුගෙ හදීස් කුරෙවි ෆහෙ තිබා ඒනාය ලායිලා හෙල්ලොල්ලෝහ් ලෑදින් නම කිහා රංගලු විසෙයි අබූබකුරුගෙ ෆාන් දෙන්නෙ වීමේ අලුගණු එකං කුරීමේ හදීස් කුරෙවි ඒනා ෂහාද කීහෙයි අබූබකුරුගෙ ෆාන් දෙන්නෙ වී ආදෙහි හදීස් කුරෙවි ඒනාය සුවරුගෙ වාජිබු වෙජ්ජි අබූබකුරුගෙ ෆාන් දෙන්නෙ වී ඒ අල්ලෝහ්ගෙ රසූලායි දිරිතිබින් එ ශහාද කිව්මොගොතී කොංකමැත්තුයි හදිස් කුර වී එයි එබෑමීහුන්ගේ ෆාෆතන් එම්මෙ බොඩ ෆුන්ඩුෆුන්ඩු කොල්ලා එච්චේ ඔගුබත් බුන් ආමිරුගෙ කිබෑ රිවාවගෙන් වේ හම කශවරුන් රසූලුල්ලෝහ සල්ලල්ලෝ හලේහි වසල්ලම් හදිස් කුර වී එමීහෙක්ගෙ උෆං තින් දරීන් මරුවෙ අල්ලෝහ්ගෙ මගුගා එමීහුන් දුනිය දූකුරිකම්ගා හින්නිය ඛාලිස්කො අල්ලෝහ්ගෙ හසරතුගා එමීහුන දරුම ඔයික්කමා තිමායෙවිස් එකමුන් හුරි දරුමකන් දනෙ එකලාංගයාමෙදු හිංහිය කොෆ්ෆි මීහාය සුවරුගෙ වාජිබු වෙජ්ජි ඉබ්නු ඔමරුගෙ කිබෑ රිවාවෙගෙන් වේ හම කශවරුන් රසූලුල්ලෝ සල්ලල්ලෝ හලේහි වසල්ලම් හදීස් කුරෙවි ජමායි ගොතුගා නමවෙස් නුවත වකිවකි නමවෙස් එද්දුවහෙග්ගෙ තෙරේගා මුස්ලිමුන් කුරෙ විහි මීහුන සලාම්කො දෙන් හම එදුවහු මරුවෙජ්ජ මීහාය සුවරුගෙ වාජිබු වෙජ්ජි

දිවහිම් දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස් මුනිවස් ෆිලෝම නොදිය එක මෙගහට්ස් දිවහිම් ටියුන් කොල්ලවා

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: කොම ඉන්සාන කීවස් එහෙම මිහුන්නා තෆාතු විස්නොමෙක් ගෙන් ගොලෑමිහෙක් එක එකකන් කමාමේදු විස්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතුවනී එහෙම වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමෙෆුලුන් එකන් හමජස්සවා ෆාවා ගොයි කන් කමාමේදු විස්නා ෆිකුරුක වාහක දක්කා හෙදුමුගා කොම්මෙ මීහකු වෙස් එහෙම මීහුන්ගේ ඛියාලන් හුරුමැත්තෙරුකොන් හිතුමී මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකී තිමාගේ අමිල්ල කංකමුගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑතෙරිවා තනෙක්ගි කංකමුගයා මුලි කවුමක් මංෆාහුරි කංකමුගා කමන් එකශීගෙන්වා මීහුන්ගේ මශ්වරායා ඛියාල් හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකන් එකංකං කුරුන් අغලබීයත තබාවුමකී එයි එගොතක් කන්තක් කුරා මීහකු හමමගුන් එක්කිබාවෙගෙන් නොදානෙකන් මි උම්මතුගේ මෑන් නබීයා වනී අංගවාෆ ඉතුරු එක ලේගෙ ෆානකී ඉස්ලාමී උම්මත මෑන් අල්ලාහු දෙක්කෙවි එම්මෙ රිවෙති නමූනාකන් කීරිති ඛුර්ආනුගා අංගවාෆාවා හිඳු ඉස්ලාමී උම්මතන් නිස්බැවා කොම්මෙ මීහකු වෙස් එක ලේගෙ ෆානු දෙක්කෙවි රීති නමූනායත් තබාවන් ජෙහෙනෙ ඉතුරු මෑන් නබීයාගේ සීරතු දිරාසා කොෆී කොම්මෙ මීහකක් වංහනාවෙගෙන් නුවානෙ හකීගතකී ඉතුරු එක ලේගෙ ෆානුගේ ඛාස්ස ෆොලුකන් කමුගයා මුලි උම්මතක් කොරිමතිවාකන් කමුගා කමන් එක ශීගෙන්වා අදි එක ලේගෙ ෆානු ඉතුබාරු කොරව්වා මිස්මිහුන්නා මශ්වරා කොරව්වමුන් ගෙන්දෙවිකන් අමිල්ල ෆොලුකන් කමුගේ මිසාලකි ඉතුරු එක ලේගෙ ෆානුගේ අඹිකඹදුන් මෑන් අල්ලාහ් එක මනායා රුසුන් ලැව්වි ආයිෂතුගේ ෆානා බෙහෙගොතුන් බයකු මිහුන් හදාගෙන් දෙක්කි දොගු වාහකෑගා එක ලේගෙ ෆානු අමල් කොරෙ විගොයි මුලි උම්මත දිමාවා කංකමුගේ මිසාලකි පදුරු හඟුරාමෑගේ කුරින් නාෆහුන් එක ලේගෙ ෆානු අමල් කොරෙ විගොතා ඔහුදු හඟුරාමයා ඛන්දක හඟුරාම ෆෙෂුමුගේ කුරින් අමල් කොරෙ විගොයි අදි මෑන් අල්ලාහු ඉතුරු එක ලේගෙ ෆානන් අමුරු කොරව්වා අංගවා ෆාවනී දුනියවී කංකමුගා මිස්තකුන්නා මශ්වරා කුරෙ වුම එකලාන්ගේ වහී කොරව්වා ෆාවේ وشاورهم في الأمر آل عمران سورة جي ستيك فانساس نوانا آية ما ناي أدي كانتكو غا كاليغ فانو اميهننا مشورا كرواش دنياوي كانكمو غا مفد هردنا أصولك كان إليفا واحدو مسلمون جي ترين بايم ميهم مي أصولا خلافا عمل كرامون داتا فنكمي هتاما هوريكامي شكين نگوتو غا تمايا فنكوتكي එම්මෙ මොළු ගොයික්කන් දෙකෙ එහෙම මීහුන්න ෆෙන්න ගොත හුරුමැත්තෙරිකොන් නොහිතා අغලබීයත තබානුවා මීහැකී හලාකුගෙ තෙරය වෙට්ටිගෙන් දාමීහෙ කීති රසූලාගේ ෆහුගා වඩාගෙන් නෙවි ඛලීෆායකු විදාළොයිෆාවේ මනිස්තබද්ද බිරයිහි ෆකද හලක් මානයි එමීහක ෆෙන්න ගොතුගා හි ෆහට්ටෑෆි මීහායි හමකෂවරුන් හලාකුගෙ තෙරයව වෙට්ටිච්ජ මීහෙකෙ الله فرهم گتوگا ایمان وگین تیبے مومنون نکی دے دنیا گے نصیب ورین کموگا اللہ کنڈ الو وا فا وا ایرو ابا میہون گے کی باگا اشا گیم فا وا متی وری صفتا کامیدو کیریت قران گے اتن ایت گا بیان کر وا فا وے ادی انیک کولون الو گنڈو مین مسلمون گے نفس تا ہوگا اے صفتا اشا گنڈے اومون اے نفس تا زی

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුවස් එම්මේ ගාතුග.
1: මිජහුණිය කන්තක දෙල් ආහිකනු මෙතනු එම්ම ඉංචි විස්කුරියක ජස්සා දෙවෙක් නිවරු නුකුරීයා මීම් පිකපෙ විස්කුරියක නුජයෙන්
2: එක්ස්කියස් තංකොල තක්ක ෆානන්ත
1: දත්තා මවෙස් මෙවල නව තංකොල නුදිබිගෙන්න
2: අහරෙන්ගේ දොරුමතීගේ තීනි තියපුර තංකොල කුරිය වියස් ෆහත වියස් ජස්සා දෙම අහ නගිය වදෙවේනි
1: එහන්ත සෝරි
2: දැල්ෆ්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන්ගෑ මේවේ අඩුපක් ගඩු ලාහිකෙන්නු කියවාක
3: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුලේ අඩුනුන් එහෙන් අඩෙන් නීවෙන් අති ඒගේ මතීබෑ හද අඩුපක් ගණඩා හැති බොලු කරිස්සායබ
2: දෙන් කී කුරාණී දර්ෆලා එහෙලි කුඩ මිහ ඉරුකොලින් නුවන් නින්දවා ෆමින්කුමැලි සිහාරය ಅದೇ ನೀವುಳುನಿ ಏನು ಹೇಳಂ ವೈರ ನಮಾದ ವೆಸ್ ಅರ
4: ಹಮಹಿಮೆ ಮಾಹೋದ ಗಾಯಂ ಕುರುಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕ ವೆಸ್ ಎ ಮೀಹಕ್ಕೆ ಫರ್ದಿಯ ಸಿನ್ಮಾ ಅದಾ ಕುರುಬಾ

ගඩ බෙන් හතර ගඩ සාලිස් දෙමිනට් මිනෝද හේක මේක හත් දෙවි හේ මේක ඩේ ගල්ගු මේ කුරිය මේකෙන් දා ටීටම් රික්වෙස්ට් මේ ෂෝ ගල්ගු මේ හිමනාල දෙනි පීඑස්එම් ඒආයි ඩීඑෆ්එම් 91 අප් ෆොනවා මෙසේජ් තහුග හිමනේ ලවත කාදෙන් රුම් ගේ හුන් තෙරින් ගතරෙන් බෙන් ෆරෑත කොන් කුලාල් ම රික්වෙස්ට් කුරවා පාතේ ෆරෑත කදෙන් කුලාල් වාහක දක්කාලා බේන වාලවත මේ හිමනාල දෙනි මි ෆහරු මේ හිමනාල දෙනි මෙසේජ් කියාල් දෙම පො ලව එක රික්වෙස්ට් කෝ වා ෆරෑත මෙසේජ් ෆරත මේ කියාල් දෙනි හයි නම් ලක්කීන හාලු ಉರಿಯಾ ಕುದಿಂಗೆ ಹಾಲು ಸ್ರಂಗಳವಾಣಿ ಕಮಂಗ್ ಹೀಕುರ ಮೇದು ಮಿಗಡೀಗ ಮಿ ಲವ ಜಹಾಲ ದೀಪಲ ಅಡುವ ಹಾಲಂ ಬೇನು ವಣಿ ಕುರಿಗೆ ಲವೇ ಮಿ ಒಬೀತಿ ದಿನ್ ಯಾದಿಹೆ ಮಿ ಲವ ಜಹಾಲ ದೀಪ ಮಿ ವರ ರೀತಿ ಲವೇ ಬಿ ಮಹಮ ಅಡುವ ಹಾಲ ಹಿತು ಮೆ ವಿಸ್ ಕುಂಚಕ ಹಾಸು ಕೊಲ್ಲಾ ಕಮ್ಮಿಸ್ ಬೇನು ಮೆನ್ನೆ ಓಕೆ ಹಮ ಈ ಫಾಹ ಕುರಿಬತ ಲವೇ ಕಿ ಹಮ ವರೆ ಹಿಗ್ಯಾಮ ರೀತಿ ಲವೇ ಹೆ ಮಿ ಹಾಸಾಬುಂ ಮಿ ಲವ ಮಿ ಜಹಾಲ ದಿನಿ ಮಿ ಪುರಾಣ ಮಂದಿರ ಲವೇ

0: ටිවේFM නෝදි හේක මෙබහ
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීතවවතසා
2: රේ ආතස් කුරියේ
1: නෝදි හේක මෙගස් ටිවේFM ගේ මෙහානි පයිලවත කොමස් පෙනිකෙ
2: දෙගොන් ෆිල්මර් නෝ මේකේ
0: හම දිවෙහිගේ මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්

0: best. Tea time request.
1: හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙ මැකහට දිවහිෙ.

0: DVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීතවලසසා
2: රේ ආදෙස් කුරියේ
3: නුවදි හේක මෙගහස් DVFM ගේ මේ හැන්ඩ් ෆයිල් ලවත කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්මර් නෝ මේකේ හම
0: දිවෙහිගේ මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්

දන්නාශ ෆහ එමීහා එ තෙදුමගු ලිබ්ගන්නකං කශවරී එමීහාගේ අමිල්ල නෆ්සුගේ ලාභැෂි අදි මගුෆුරදිජ්ජ මීහා දන්නාශ ෆහ එමීහා එ මගුෆුරදේකං කශවරී එ නෆ්සුගේ හලාකශ අදි ෆාෆවෙරි එව්වෙස් නෆ්සේ එහෙන් නෆ්සෙක්ගේ ෆාෆෙන් නු උෆුලානෙති අදි තිමන් රස්කලාන්ගේ රසූලකු ෆොනුවෑෆුම දාන්දෙ එව්වෙස් බයකං අජාබු දෙව්වුමක තිමන් රස්කලාන්ගේ කණ්ඩයෙන් නාළුවමේ.

0: දිවි හිය මුගෙන ස්තෙනි
1: වයිරල් වයි
2: ඒකි ගොයිකුතු මක්බූල් ලෙස්වා ලවතකා ඒකි චාර්තවගේ එම්ම ටොප් ලවතකා අද මිනුනස් ඒකි ප්ලටෆෝම් තවගේ එම්ම වයිරල් ලවත
1: viral vibe
3: benu me sura fenilaure
4: komme hafta gives aditya dohoge mendur fo de jahairu repeat homa dohoge regandu igar jahairu adi angar dohoge mendamu bar jahairu
0: viral vibe hama ekani modi heke megahertz divi fm
5: abada fehilawata kayeko maasi gitiriya
6: ಹಿತ್ತಕುಂ ಜಾಗಹೋದಿ ಎಮ್ಮೆ ಗಯಾವಾ ಫಣ್ಣಾನುಂಗೆ ಹಂದಾಂತ ಕಾಯಕು
5: ಹಂದಾಂತವ್ಗೆ ತೆರಿಯ ದತುರು ಕೊಲ್ಲಮಾ

දැන් කොමහෙන් හාලු කියාද ඒකන්තත් කුරාන කහම රොයල රොයල එම්මෙ රඟල්වන් අලුගොන ගබුද නුකුරේ මා කන්ත බොඩු විකම කම් මෙහා රයි සයිකොලොජි ගොතුම් බලයර්ගො මී කන්ත කියාදි නිමුනේ මෙහා රුන්නානේ උපලොම් ගේත එමෙ ඒගොතුම් මී කියාදි නිමුනේ දොදුගුහුරි ඒ ලෝභික කරුණස් මෙහා බාලාවි එමෙ රොයල රොයල ඒ හැම ඒ හුරි හුරිහා ඒ එකොළොන් ලිබුන හුරිහා ලෙබෙන් ඔස්සා නිම්මාලි එමෙ මා ලෙමිරේ නිම්මාලියර එමෙ පහුන් අලුගොන මී ලිබුනි මීගේ වෙකෙන් උලේක හගීගතකේ විදාළු විහින් තෝබිගේ මායස් පොඩි වරන් අරාමා උපදක බයක මිකන්ත පලාරි අරාගෙන් මිදෙමු දෙතර වණි එයෙ විලා එහෙනොස් දෙතර එතර හාලකුන් මී ලකි ජහලා හෙන් ලෝබිගේ මී උල්ෆතේ ෆොලෙනි එක ඔෆොලේරණ කස් වලවණ එහෙසම් දනි මිකන් එම් ෆංග ඔස් මී දුකුරි පොඩු වේනක එම් දෙන් කිතම ශක්වා කුරස් වල්තක හොතොත සේහම ඛියාලි එච්චක වානි කොම්මිරේ කෝහෙනු බලාලෙන් ජෙහෙන් එම් එම් රංගල මිහෙද්දෙවි ලෙමුන් මිවහක කිව්වා දෙබ්බාපා රොදරල මෛත්‍රවල බාපා මී අල්ගොනරහම හි රූලා නෝනේ හින් නිවුලාලාප දක්වා ලැබි එම් එම් මම් මිසමනු කුදෙන් වර විස්නාන රංගල ලබේ මී එක්ගොතස් ලෝබිගේ දනුගේ හෙවණුවා ඒ ොරතුන් ෆිෂම කියහම නිමුන්කම නිම්මාදාක පහර මාද බදවදන් ලෙමරයා මි දෙවනි එ යාද අමිල තජිරුබා ගදී ගලුන් දන්නවා. බල්ල මි දන්නවන්ත දෙතින් සිකුන්තකුන් වෙස් එහා හිමේ මාහවලෙක බද්දලවා දෙබේ ්ලොකු කුරියන් සාලි සහ රෝවර්ගු ලොයිබේ වෙදාන්. එහෙම්වීම ඒකහල ලොයිබෙන් එවර්ග ලොයිබේ රහමග ලොයිබේ වෙජ්ජී යා එවගුත එකුරා එතක් කම අද සිකුන්තකුන් දෙවේ කානයකි සුමුරුදුක කානයක වෙස් වෙදාන. එහෙම ඒකන්තත් හඳානු ෆිලාගෙන නොදාන දුවහක් වෙසිගේත ජමිලි විදාලය ෆොන් නොද ගිතයෝලි ගුලියකුම් වහෙන්න්නු ෆිලා.

0: Game on!
1: Ludwig and Megherz, the film Korea Genda Game on. Me have to get show that told them your team a told la varang, Kashigan Waka, the told Kura Hivaka, told me show game show again, see Emma Shauguri again Kura, I can't miss all the Kajavab.
2: Ingenia, I don't know. Ingenia, then Kurahi no
1: one. Me draw E to do a show.
2: I was together who are a gather partner again.
1: In him again, okay.
2: Then a column who panne me, the call team game partner, the mamma. Him, you are the Gaharna again. Football language is me on Missada can a team were a Molwedan. Ekam on a team, you couldn't think back or Goljanya, the on a team, Mamoling even.
1: Okay. Emi mami dengana farku mi shuhaya tolla pea kuragota shuhamune oke otimana ben tolla ekko shorna
2: dan hing den rangalwan ha idikolab den da shuhaya ki waram rangalhama mi ane opponent ke hemi mahama rangalwan idikolang inu
1: mi tolla war kamuda fannana bat shuhaya ki as an actress
2: shuhaya ki hama param varav varam ol fannane mi jannat ga den mi adi nunikunna film mi Shuha mihing ekala Shuha ke a career acting trajectory note ya e dathuru asubalairu ga varam masikke kura varanghama hard working kujje Shuhaye ki mi bay faharu tibena misala ka baki gotaka kame kuram buni meha tankole hinghamulu je fannanu mesekam Shuhaye ki e buna bas note e de direction e de mi advice ama vara rangala nagagen et kura e gotun hama feshumani mu shahua marangala ingen misala ka feshumani mu muga mihin e jehi jump emme e Shuha ge hen film taka kom hen buna badu bahenno ekam e hisabun e ya hama e jehi jump e hama kal hen tawrif haggo
1: ہم ورابڑو لیپ ہے دو
2: ورابڑو لیپ ہے ورگ ہمی برا مسکے
1: اسو شوہایا بے سوال تک کول دینا ہمی بیر گیرنٹی کونس دیئے کن دیئے ہو دس کرنے گے تول دو
2: ٹھیک ہما یہ نیسنا دن دو شوہاگے فیلم تکا بے گو تم آن کفیا کمیسا رکھیں گے
1: تولا میوتی یعنی تولا کی کمیس اہم بائی گے فیر نے کوہیں میں اے بائی کا بے بیٹھے کے میوتی
2: کوریا گیندم
1: ti fenetta to bala dam nani queen de mi band ki hama gamas mi raje gaves miharu sama young generation ge medves varam magbul band hasagote gam de miharu gena kudinna mi engenives bohemian rhapsody mi film ay hisabo mi queen naki kom bay young generation eno me sama tolmen boduvi mi benda ekiga den hama ga gada ka hema ma hinga sawal ta ke kolla na queen benda behe go to inge ihtiyari jawab deena
2: mi
1: ya ge no mes do ema evar fase sawal ta ke mer ma undo kolen no an tayar do
2: tayar
1: magu to limited no na mi ge hemi ma tol hama hama je la ge jawab de mi queen band ufe to ni kon ga ma kam bunel de mi
2: inge res vila
1: jawab rangalo fase
2: var fase di var fase
1: Band ke maganu daw kyun teri ek ka
2: Freddie Mercury
1: jawab rangal war barabar tankule undo ku vedan queen band ufe duni kun aharaku ye tyare jawab dena nawarste ka haddi nawarste ka addi nawarste ka haddi de
2: haddi haddi
1: jawab
2: haddi
1: kum se jawab to den de jawab dine ma kama kunu dane do
2: ਹੱਦੀ
1: ਹੈ ਦੇਖ ਕਮ ਬਲਾਣੀ ਦੇ ਹਰ ਮਦ ਕੋਲੀ ਮ ਜਵਾਬ ਰਾ ਗੜ ਵਾਣੀ ਇਹ ਮੈਂ ਇੱਕ ਨੁਬੈ ਵੀ ਦੁਨੀਏ ਦੇ ਐਮ ਮਸ਼ਹੂਰ ਇਹ ਲਵਾ ਬੋਹੀਮੀਅਨ ਰੈਪਸਡੀ ਮੀ ਲਵਾ ਨਰੁਨੀ ਕੋਂ ਆਹਰ ਕੋ
2: ਹਰ ਤਾਂ ਬੁਨੀ ਬਤੀ ਵਾਰਾ ਮੁੰਦੋ ਕਮ
1: ਇਹ ਤੇ ਜਵਾਬ ਦੇਣਾ
2: ਹਾਂ ਹੱਦੀ ਹੈ
1: ਨਵਾਰਸਤੇ ਕਾ ਹੱਦੀ ਫਹੇ ਨਵਾਰਸਤੇ ਕਾ ਅੱਡੀ ਫਹੇ ਨਵਾਰਸਤੇ ਕਾ ਨੂਦੀ ਫਹੇ
2: 85
1: جواب کی نوار ستے کا ہے دیہ فہے جواب نو بے
2: اوکے اینی وے کوریا کوریا
1: فریڈی مرکری اوفم وی کون راشک نو نی کون گاو مکا
2: پرشیا اینی کی اسو گا انڈیا سوری اینی کی اینی وے انڈیا
1: උපම ඉන්ඩියය ජෙන්සි පාර
2: ක්න්
1: බෑන්ඩ් තකොට පසය කොල්ලි මැතකොට උදකුහෙන් හිවාතිව තින් සුවාලු නුබෑවෙච්ච කයින් බේන්ඩ් ගිටා ගිටරිස්ටකම් උල නිකාකු ජවාබරංගල නිකාල් ජවාබ දෝයගෙන තකොල උදකුවනි ද බේන්ඩ් එම ෆුරත මල්බම කියනි කොන්නමේ
2: ඉතිරි ජවාබ්තයි කොබත්
1: කයින් කයින් එක කයින් දේ
2: කයින්
1: ජවාබරංගල ජවාබ නුබෑවෙච්චවර දෙර ද
2: කඩවන ද
1: ओके कुलिवर कुले दंतो गेम मे गिनाय जहाने मी क्वीन
2: द चैंपियंस
1: क्वीन गे लावे वी विल रॉक यू
2: एको द वी आर द चैंपियंस
1: सुवाल सुवाल सुवाल निवेन द बड़ कोला
2: के हे जवाब नु बेन
1: नीलव आ दे नोड में नीलव हिमेने नी कोन एल्बम एक न्यूज़ ऑफ द वर्ल्ड अ नाइट एट द ओपरा क्वीन
2: नाइट एट द ओपरा ओ मन कोले न्यूज़ ऑफ द वर्ल्ड
1: जाव रंगड़ ශෝගේ එක්ස්ප්‍රෙෂන්ස් පොරුවම් වෙද
2: ඒරන් අස්සුග මීතිකදී ඉතුරුන් උදගුවන්
1: නවර්ස්තික අඩිය ෆස් වනහර කුයින් බෙන්ඩු හුෂාලා දින් තාරිහි එමෙ බොඩු චෙරිටි කොන්සර්ට් එකේ කොබ ජවාබ රංගල් දිහවන සුවල් ෆ්‍රෙඩි මර්කියුරි නියාවේ කොම්බයි එක
2: එයිඩ්ස් පන්ච්
1: ජවාබ රංගල් රංගල් ගෝහෙන් නෝ ඉගේ කිරිය කිරිය
2: මම හිපිනුහරෙකින්
1: මා කොන්ෆිඩන්ස් කෙ බෑ තංකොල
2: ඒනගේ ඔරිජින් නොද ඒනගේ මේ ඉන්ඩියා නස්ලන් එන නිස්බ වාතීදෙන් යස්තුන සෙන්සිබාර උපම්බී සොරස්ට්‍රියන්නෙන් ඒනය කියීම
1: ඒ රඟලු අනන ඇත ගෝහෙන් නොනේ මේ තින් සුවල් හතර සුවල්ගේ ජවනෝ බෑවේ එම රඟලු
2: අනේ
1: පාස්වෙන්න
2: මි තොදාමක ස්කූල් ගෙස් මී
1: දිහෙකු පහෙල්ලිමනී පාස් වෙන්ඥා රඟලුතාද ඕක එහෙම කුයින්ගේ වාහක දක්කා ලායරු කුයින්ගේ ලව තහස් සුතෝල කමු දනිකිවේ
2: හම ආදයා හිලාපන මොළුවීම් මී හුරිහා ගොතකුමිස් මේ තෝගබුල් කුරාගොතුග අධි මිහාතනක ෆ්‍රෙඩි මර්කියුරි වරුගේ වෝකලිස්ටේ දුනියක නාද දැන් හැම අය කීග මේ මියසික් කොම්පෝස් කුරුමුග එෆ්එම් වර්ග මීහෙ වෙස් නාද දෙ මුලි බෑන්ඩ් එක්ක බලෑරුග එ මීහුන්ගේ මී බයෆ්වහරු වාගොතෙන් මී එන් අල්බම් මෙහිම ෆෂෑන් නිමෙන්දෙන් අඩු හා ලෑරුග බයිල්දවල හුන්නාන එක්ගොල් දවලව එකම කුයින්ගේ ඇල්බම් මෙ මිහින් අහාදාෑරුග හුරිහා ලවේ වෙස් හම වරත් තෆාතුවන් එකකි ෆීල්ගේ මිසාලක මේ බොහිමියන් රෙප්සිඩියකි ඒක වරක් ගින ජෝනරතන් හිමනේ ලවේ රොක් හිමනේ දැන්මී අස ඔපරටික් රොක්කෙක් මුලියච්චකි යනේ එකකි ජෝනරත මික්ස්කොක්ගෙන් එක්කොක්ගෙන් මස්සුනිකොක්ගෙන් උපද්දා පුලි ලවත වෙසෙබොල් මී එමම ඒ හම ආදය එමි දැනහෙම් බුණාකම ව්ඥා එමිහුන්නකී මියසික්කෙ මේ මියසික්ගේ තෆාතු වත්තරත අලුන් ඊජාතු කුරිබයි මේ මියසික්ගේ එමිහුකුලේ මියසික්කම වියස් ලවකියුම්කමුග වියස් ලෙම්බෙරිකමුග කංකමුග වියස් සම දුනිය හෑරං කොල්ලා ෆෙම්ව රුග එමිහුන් දෙ ෆ්‍රඩිමෝ කියරි හුරිනම ග බුල්කරන මිහාරුව සම මිහුන්න ගොජාලය වරුගේ බයි නූලේනකම
1: එහෙම වීම හිඟ අනික්කයිස් මිහාර දෙම් වර වාහක දෙක්කෙ ජත කුයින්ගේ වාහක මෙවර දක්කා කුයින්ගේ ලවේ ජහනුලියා කම කොනුදාන් වර බෙන්සෆයින් එමෙ මෙඟ කුයින්ගේ ලවේ ජහල් දීෆ අනික්කස් බද්ද කොලාන්

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: ලෝබි ලෝබි